0: 버미고 저식션을 로브젝트 까무도 근이나 때랑 담샤군 과거 스쿠르카나 다 그럼 동물이 가가도 국간이나 다 샤이르크 논안이나 까참 추노 제타 안 받침 지식식진 로브젝트는 거진 너무 그다 뭐 샤코 거들이나 다 네 지금 과거 루치 양탈니 카동니 너 장군들 난 지금 인지나 며든지나 신문들이나 다 타마 탑스기 다운 다 타마 탑스기 다운 다우 슈니 위르 다이 다 티 다운 스크린 우미니 다 카르틱 나 카우디 흠 샤코 스크린 나 써니니 누마 티 도난 너 인지나 스크르 찌글이 티 존이 인지나 티 양치니 너 지금이 지금 종합 제르 장군이나 워크 받고 너 장군님 손지나 꺼내드나 간치즈 감소농지나 꺼내드나 다 저런 거 인지나 다 누구 송어들로나 먼저 보리 하마 인지나 처음 버치더라 시진 털어거든 양 손나 먼저 보리 뭐 미스기나 너무 어떻게 인지나 다 때려 인지나 너무 까딱 체부도 그다 까들이 땀샤군데 그리고 양찰니 다 엄마장 거 인지나 다 시작이 오니 너무 뒤로니 인지나 다 뒤 체어할 거리 다 넘버원 요한이 오는 거 축구 까나샤고 까나 인지나 덤버고 다 망하더라 메크 까장구 가급샤고 누가 Tang uni ngumi ngumashana tamgu josha galaka tisi galaka tinduni jinak tamgu ngonjik thonu galaka ni ta kirkre myondu godemek nguma changi jina narka tam shiparka hachirin jina tangda jina ngosaktar chilin jere norchi ranunga nose nomudchi nomudi nona kare dinak tam shipa samje tambo undi noni ta ndumra go seji da khurdara shachimes nguma changi jina tam shanu yokos Tīma sīnīngjīnā gōnbā gōnū lākāni, gōnbā gōnū yīgnū. Tīn rūnīngjīnā mdikinam tārā ndikhtang yīgnū. Ndī lākāna nīngjīnā ngōmā chāngu jītā yām chāngu jītā. Rāngi jītā sīngu tāpchīk. Ndamu dhūrēsī. Ndamu dhīnū lākāni tā kāngrēdīnā. Rāngi sēkūk sākīn dhūrām sūnī jūjīnā kāngrēdīnā. Sēkžūngul Tak ichi belum tu. Tak kore jina ando, orang orang tu mungkin jina kore sejina. Tak lo dengki cahs kiri cara. Dalamu saya jong-jong kau tamsha kono, kau koma nuni tamu tu. Tapi saya nak kore jina ando ngan biro tu dira, rumah tu dira kau lena tu. Lena tu ngan sahaja yang badan dalamu mekiz nama dia. Orang orang tu mungkin jina tak sempat ni ergani, cuar sini, si sempat ni, dalamu tu resjir. Dalamu tu inu tu kau tu undre tu jina. Ngachini dali se kuksa kendana jinata ktamshi pa tchin lama khumbu a tingroni jinata du arde mo chomo ndamu jinata tchin ba yonu tingroni jinata kangre na se kuksa kendani jina ktam gur namdir ka budem bu ni dong de jina arte ko nang dara yon na dara tamshin ram dara shignu go tamshin tin su ko nyar ngapchi tamba de jina mo ji shi da tang jinata ktam khin dor jinzini nu tam khin dor jinzini nu Tīn rūnī jīnā tā kāngrī jīnā, rāngu sācā nī jīnā tā kēlī nā chukku, mīrgirī nā chukku. Nī sātāng sātāng nā ktāngkhīn dīlā kā tōngyir gīnū, fāngyir kīn rōsūng tāng nū. Ār kāsik rā tā kāngil māngām yāng nū, dēhti nū tā tāng jīnā tā ktāngkhīn tā tūkūnī rāmāngshīk sārvādhū jīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgīgī 나르그니 냔나코니 넘무드기노 데도군데 데이도나 대군고 담고 가신글라카니 다트긴지나 오무샤디지나 넘무 요놈아 정모샤니 조지 나 지교 담글라카니지나 다그즈니지나 조시다 넘무리 다다시네 가나 미스음근지나 다 코리우스한테 글라카니 쿵글라카 먹수고 나가지들 시작고노 아나무나 가이다리 조시지지나 다 샬라랍샤타 그즈스가랑타 조바르트르닝 샤누라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라카니리 익 그저스가 놈 라 데 뇽이 토코니 과친 쳇시니 엔즈누므니 다니노나이지나 키지그제 커더라 메즈누테도 고텐
1: 레인 자스마테위인 데지크 타모아 나바탕 달음 타퉁킹 소소나 나수 타퉁라상즈나지비 토바나바 디다타 체지크 세니마미 오카런 조진반다이나